आयबोआन सुबह संध्यावक अदत सुप्रुद पार्दी दक्षिण ऑस्ट्रेलिया वे सिंगल विकाशन सेवे मगिन साडंबरिंग ओबे दिद्रिपात करने एडलेड ही ओबे महाड एडलेड लखंड गुआन नुदली वर्ष ठानो तुले ने बच्चम का पूरा होरावक गति की रीमटाई में सुधारने में फाइव बी एक सेतु ने दसम एक एफएम तरंग माला उसे हा फाइव बी वर्ल्ड हर हा अपसम का संबंधी सिन बुसर दिनाम इतामत लिंग तो कमियम पिलिगानो इतिंग अद जूली मासे හත්වෙනී අඟහරුවාදා සුපුරුදු පරිදි වැඩසටහනත් සමග ඔබේ තෙන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. ඉතින් අදත් වෙන්ද වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්ක අසු කරගෙනයි මේ රාත්‍රිය අපි ගත කිරීමට මේ සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේ ඔබ වෙත ගෙනෙන සදහම් සිතුවිල්ල පවත්ව ලබන්නේ කතිකාචාර්ය පූජ්‍යපාද නිග්ගහන ඥානানন্দ ස්වාමින් වහන්සේ විසින්. හොඳයි මේ ගීතයෙන් අනතුරු අපි එම සදහම් සිතුවිල්ලට සම්බන්ධ වෙමු.

අද දින ඇඩිලේඩ් ලක්හඬ උබේත ගෙනෙන සදහම් සිතුවිල්ල ගෙනෙන්නේ කථිකාචාර්ය පූජ්‍යපාද නිග්ගහන ඥානානන්ද ස්වාමින්වහන්සේ විසින්.

तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स कारुणिक पिन्वत अद ओबट ओबे जीवितय वडात संवर्धने करगेनीम संदहा अपी बलापुरुत्तु वेनवा धाम कारणावक पहदली करन्नट विशेषेन्म अपी मतक तबागत युतु कारणाव तमाई विनस्वीम हमुवे ए विनस දරාගන්නට පුළුවන් ශක්තිය ඇති කර ගැනීම. ලෝකේ මිනිස්සු විවිධ විදිහට වෙනස් වෙනවා. සමහර විට අද හැසිරෙන අද සිතුම් පෙතුම් තිබිච්ච කෙනා නෙමෙයි හෙට වෙනකොට ඉන්නේ. ඒ කෙනා හෙට ගොඩක් වෙනස්. සමහර විට අම්මලා තාත්තලා දූ දරුවන්ට දැනෙන්න පුළුවන් වෙනස් වෙලා කියලා. සමහර විට අම්මලා තාත්තලාට දැනෙනවා දූ දරුවෝ ඉස්සර වගේ නෙමෙයි ඊට වඩා වෙනස් වෙලා කියලා. සමාජ මිනිස්සු ගත්තහමත් එහෙමයි. විවිධ දෙනා විවිධ විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය ලෝකයේ තත්ත්වය. අපි හිතන්නට ඕනි එදිනෙදා ජීවිතයේදී මිනිසා මේ විදිහට වෙනස් වෙනවා වගේම ඔහු සිතුම් පැතුම් වලින් හැම මොහොතක් පාසාම වෙනස් වෙනවා කියන එක. සත්වයා පුද්ගලයා හැම මොහොතක් පාසාම වෙනස් වෙනවා සිතුවිලි වලින්. ඉතින් කායිකව වෙනස් වෙන එක ඔහුගේ කායික ස්වභාවය වෙනස් කරගන්න එක අපි පුදුම සහගත විය යුතු වන්නේ නැහැ. ඒක තමයි පුද්ගලයාගෙන් පුද්ගලයාට තියෙන වෙනස්කම. පුද්ගල වේමත්තතාව කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ එක් එක් පුද්ගලයා තුළ තියෙන වෙනසයි. ඒ වගේම ඒ වෙනස් වූ හැඩරුව තියෙන මිනිස්සු, වෙනස් වූ සිතුවිලි තියෙන මිනිස්සු දවසක් පාසා, මොහොතක් පාසා වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ වෙනස අපි හොඳට තේරුම් අරගෙන ඒ වෙනසට අනුව අපි එය දරාගැනීමේ ශක්තිය ඇති කරගන්න ඕන. අපි ඉගෙනගත යුතු කලාව වෙන්නේ ඇත්තටම මිනිසුන් සමග ජීවත් වෙන එක නෙමෙයි. මිනිසුන් සමග ජීවත් වීමේ කලාව පහසුයි. හැබැයි ඒ එකට ජීවත් වෙන මිනිසුන්ගේ වෙනස්කම දරාගැනීම, ඒ එකට ඉන්න මිනිසුන්ගේ වෙනස්කම හඳුනාගැනීමේ කලාව, ඒ වෙනසත් එක්ක අපි වෙනස් වෙන කලාව අපි අඳුනාගත යුතුයි. එතකොටයි අපිට සාර්ථක ජීවිතයක් ගත කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔබට අද මේ ධම්මචින්තාවෙන් මතු කරන කාරණාව තමයි වෙනස් වෙන ලෝකයේ තුල වෙනස් වෙන මිනිසුන් ළඟ ඒ වෙනස දරා ගන්නට උත්සාහ කරන්න. ඇසිපියේ හෙලෙන මොහොතක් තුල ලක්ෂ කෝටි වාරයක් වෙනස් වෙන හිත් ඇති මිනිසුන්ගේ වෙනස් වීම ගැන කම්පාන වෙන්න. ඔබට තෙරුවන් සරණයි.

0: Punkt Pasi Parma. ශ්‍රී ලංකාව තුල සිදු කිසිම අපරාධයක් කාලයේ වැලිතලාවෙන් යටපත් වීමට ඉඩ නොතිබෙන බව ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා පවසන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් ජනතාවගේ දේපළ සොරකම් කරමින් වංචා දූෂණ සිදු කළ අයට දඬුවම් දීම මේ රටේ පොදු ජනතාවගේ අපේක්ෂාව බවත් රජය ඒ පොදු ජන අපේක්ෂාවන්ට පණ පොවන බවත් ජනාධිපතිවරයා හිදී ප්‍රකාශ කළා. විෂ මාත්‍රාවේ උදුර බැඩලීම පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදී ජනාධිපතිවරයාට අමතරව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අදහස් එයිදී විවාදයේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ජනතාව මේ වන විට අධික ජීවන බරකින් මිරිකී සිටින බවයි.
1: මේ දූෂණේ සංවිධාන අපරාධ කල් කුඩු ව්‍යාපාරිකේ රාජ්‍ය දේහයෙන් ක්‍රියාත්මක වුණු අපරාධ දේශපාලන මේ සියල්ල මැඩ පැවැත්විය යුතු යුක්තිය සාධාරණත්වයේ ශිෂ්ටභාවය ඇති කිරීම අද විපක්ෂයේ සමහර කණ්ඩායම් වලට ඔරොත්තු නොදෙන තත්වයක් ඇති විදිහට ඔරොත්තු දෙන්නේ නැහැ. අපි මේ රටේ පොදු ජනයාට දූෂණය වංචාව පිළිබඳ දඬුවම් ලබා දීම සඳහා තියෙන අපේක්ෂාවට පනපවන ආණ්ඩු බවට මේ ආණ්ඩු පත් වෙලා තියෙනවා පත් කරමින් තිබෙනවා. අපි මේ සංවිධානාත්මක අපරාධ කල්ලිත් ඒ වගේ මේ හා බැඳුණු දේශපාලන ජාලයත් ඒ හා බැඳුණු මත්ද්‍රව්‍ය ජාලයත් මුළු මනින්ම මේ ශ්‍රී ලංකාවෙන් උපුටා දමන බවට මා සාතික. මේ කරන්න ඕන මේ රටේ. දැන් අවුරුදු 46ක් මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි කරන්න කියලා සටනක් තිබුණා. මම ඔබට කියන්න කැමතියි මේ වසරේ මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි වෙනවා. මේ මාස කිහිපයක් ඇතුළත. මේ ලංකා ඉතිහාසයේ ආණ්ඩුවක් තියෙනවනම් එක වෝට කැනන් එකක් අපේ මේ පාලන කාලය ඇතුළත ජනතාවට විරුද්ධව පාවිච්චි වෙලා නැහැ. එක කඳුළු ගෑස් එකක් ජනතාවට විරුද්ධව පාවිච්චි වෙලා නැහැ. ඒ වාණ්ඩුවක් මේ මා දන්නවා වෙනදා මේ සෙන්කෝලේ උස්සන්න වෙනදා පාර්ලිමේන්තුවේ බැස්සොත් විපක්ෂේ අනිත් පැත්තේ මොකද වෙන්නේ? ආණ්ඩුව බහිනවා. පෙරේදාද කොහෙද බැස්සා? හැබැයි ආණ්ඩුව එක මන්ත්‍රීවරයෙක් මේ බෙන්ච් එකෙන් පහලට ආවේ නේ. උස්සගෙන යන එක අසිෂ්ඨ ක්‍රියාවක්. ඔන්න උස්සගෙන යන්න. වෙනද ඔගොල්ලෝ දන්නව මෙතන ගහ ගන්නව. ශිෂ්ටත්වය ගේන්න ඕන මේ රටට.
2: මොනම අවස්ථාවකදීවත් මොනම හේතුවකටවත් මද්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලියේ විරුද්ධවාදී. එහෙම නැත්නම් සතුරන් බවට අපි කිසි දවසක පත් වෙන්නෙත් නැහැ. පත්තන්න බලාපොරොත්තුවකුත් නැහැ. මේ මද්ද්‍රව්‍ය හා සම්බන්ධ අපරාධ වලට සම්බන්ධ කිසිම පුද්ගලයෙකුට අපේ දේශපාලන ව්‍යාපාරය තුළ තැනක් නැහැ කියන එක මම මේ අවස්ථාවේදී අවධාරණය කරන්න කැමතියි. කුඩුකාරින් අල්ලන්න එතනින් අතර වෙන්න එපා. ඒ කුඩුකාරින්ට ඒ ව්‍යාපාරයේ නිරත වෙන අයට අර සිංගප්පූරුවේ වගේ දඬුවම දෙන්න. දැන් අපි අහනවා රාජ්‍යයක් ඇතුළේ ඉඳගෙන කරන අපරාධ හරිද කියලා. කවුද කියන්නේ හරි කියලා? එතුමා මේ අමුතුම සිහිනයක් මවාගෙන කියන්නේ මේ කතා කරන්නේ. කවුද හරි කියන්නේ? අපි හරි කියන්නේ. ඒක වැරදි. එතුමා අවසාන වශයෙන් කිව්වා බොහොම ආඩම්බරෙන් වතුර ගහන්න හැයි කියලා. ජනතාව පීඩණයට ලක් කරන්න හැයි කියලා. ඔව් වතුර ගහන්න. ඒක පිළිගන්නවා. හැබැයි ජනතාව නොමරා මරනවා. දුප්පත්කම වැඩි වෙලා, බඩුමිල වැඩි වෙලා, උද්දමනය වැඩි වෙලා, මන්ද පෝෂණය වැඩි වෙලා, අසහනය වැඩි වෙලා, දුක කඳුල වේදනාව වැඩි වෙලා, ඒ ඔක්කොම වැඩි වෙලා වතුර ගහන්න හැයි කියන එක අපි පිළිගන්නවා.
3: ඒගොල්ලන්ට පේන්නේ මේ කිසි දෙයක් වැඩක් නැහැ. මොකුත් හරි නැහැ. ඔක්කොම විනාසයි. කුඹුරක් ගාවට ගියපුවම ගොවි මහත්තයෙක්ට පේන්නේ ගොයන්, මීහරක්ට පේන්නේ තනකොළ. එහෙනම් එක කෙනාට එක පේන විදිය පිළිබඳව නම් අපිට උත්තර සපයන්න බෑ. අද දිනේදී අත්අඩංගුවට පත් වෙනවා නීතිඥවරයෙක්. ඇයි ඒ? පාතාලේ හරකට යන විසින් යනුවෙන් හඳුනන නඳුන් චින්තක වික්‍රමරත්න සමග අල්ලස් ගැනීම සම්බන්ධයෙන් නීතිය නවන්න. කෙනෙක් නීතිඥවරයෙක්, අනිත් එක්කෙනා සජව සංවිධායක චරිත් අබේසිංහ හොරණ. ඉතින් මම කැමති විපක්ෂ නායකතුමාගෙන් අහන්න, ඔබ කුඩුවලට විරුද්ධව සටන් කරනවා, සිංගප්පූරුවේ නීතිය ගේන්න කිව්වා, ඒ කියන්නේ මරණ දඬුවම, ඒ කියන්නේ චරිත් අබේසිංහවත් එල්ලන්න ඕනේ කියලාද ඔබතුමා කියන්නේ? අඩුම ගන්න ඔබතුමාගේ පක්ෂය අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ආරම්භ කරනවාද චරිත් අබේසිංහ සම්බන්ධයෙන්?
2: අනිවාර්යයෙන්ම විනය පරීක්ෂණය පවත්වනවා. අනිවාර්යයෙන්ම ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා. මොකද අපේ පක්ෂයේ වැරදිකරුවන්ට අපරාධකරුවන්ට කිසිම අවස්ථාවක් තැනක් නැහැ. අපි ඒව නිගමනය වෙනවා පරීක්ෂණයක් තුල.
1: මට හම් වුණා ලස්සන කවි පෙළක්. පෙළක් තැන්වල හොඳම දේවල් ළඟ තියෙද්දිත් මිස් වුණා. බුදුන් දැකලා දේවදත්තට නිවන් යන්නට බැරි වුණා. දැන් මේ විපක්ෂයට වෙලා තියෙන තේක.
0: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බවට දේශපාලන ආරංචි මාර්ගය පවසනවා. විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩකර ඇතැයි පවසමින් මෙලෙස විශ්වාස භංග යෝජනාවක් ගෙනීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභිහාචනාධිකරණයේ පුරප්පාඩු 8ක් සම්පූර්ණ සම්පූර්ණ කිරීමට පාර්ලිමේන්තුව සහය නොදීමෙන් කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවයි විපක්ෂී මන්ත්‍රීවරුන් චෝදනා කරන්නේ. මැද පෙරදිග යුදමේ තත්ත්වයට යම් විරාමයක් ලැබීමත් සමග ලෝක වෙළඳපළේ ඉන්ධන මිල ගණන් මේ වන විට සීග්‍රව පහළ බසමින් පවතිනවා. ඒ ශ්‍රී ලංකාවේ ඉන්ධන බිල ගණන් පහත හෙලීම මේ මොහොතේ සිදු කළ නොහැකි බවයි නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.
4: ආදින්න පුළුවන් වෙන්නේ ඒ මිල ගණන් අනුව ඒ පිරිවැය ආවරණය වෙන තෙල් ලැබෙනවත් එක්කම. දැන් අපි ලබා ගන්න තෙල් විශේෂයෙන්ම ඊළඟ මාස දෙකේදී විතර ලැබෙන්න තියෙන්නේ මේ පසුගිය මාසයේදී අනුම් කරපු තෙල්. ඉතින් ඒ අනුව අපි උපරිම වශයෙන් දැනටම ඒ බර දරා ගන්න බැරි නිසා මහ ජනතාවට ඒ රුපියල් බිලියන 100 පැකේජය ඇතුළේ බිලියන 57ක්ම මේ සඳහා වෙන් කරලා ඒ සානාධාරය දුන්න මේ ජූනි මාසයේ අවසාන වෙනවා. නමුත් පවතින තත්ත්වය අධ්‍යයනය කරලා මේ මිල ගැලපීම සිදු කරනකන් තවත් සානාධාරයක් දෙන්න පුළුවන්ද දිය යුතුද කියන කාරණේ අපි ප්‍රතිපත්තියේ තීන්දුවක් කරන් දැනුම් දෙනවා.
0: සේවකයන් සඳහා සහනදායි ගෙවීමේ ක්‍රමයක් යටතේ සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වා දීමට රාජ්‍යයට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවට වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතාව සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළා. එම ප්‍රකාශයෙන් අනතුරුව ඒ පිළිබඳ මේ වන විට දේශපාලන වේදිකාවේ කතාබහක් නිර්මාණය වී තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් පළ වූ අදහස් කීපයක්
5: දැන් පාරිභෝගිකයගේ ප්‍රශ්න විසඳලා තියෙන්නේ. මොකද මේකට කලින් හාල් නාඩු 270 වටේ අපි එනකොට මාණ්ඩු මතකද? නාඩු 270. එනිසා දැන් මේ මහමෝල් මුදලාලා ටික තියෙන වීර්නික හාල් කරන්න යනකොට කොහොමද 150ට වීස්සුවොත් හාල් 250ට විතර යනවා. රුපියල් 100ක විතර සුද්ධ ලාභයක් දාගන්න මේ ප්ලෑන් කරන්නේ ඒගොල්ලෝ ගොවියෝ පිටින් ඇවිල්ලා මේක. අපි අහන්නේ මේක. රාජ්‍ය සේවකයන්ට හාල් කිලෝ 20ක් දෙන්න හදන්න අපි. යෝජනාත්මක කෘෂිකර්ම මාත්‍යාංශයෙන් රාජ්‍ය සේවකයන් ටිකක් සහන මිලට හාල් කිලෝ 20ක් දෙනවා 10 පැකට් දෙකක් ඇකුළු සහන අඩු ගෙවන්න. ගෙවීමේ ක්‍රමයෙන්. ඒක හොඳයි. නේද? බෞද්ධයද ගන්න දෙනවා සතසේ කීට සම්මුදාලයක ගන්න ඕන.
6: දැන් වසන්ත සමරසිංහ ඇමතිතුමා එතුමාට වසන්තයේ දැන් උදා වෙලා තියෙනවා රටට ගෙනාපු හාල් එක්ක. දැන් එතුමා මේ රටට ගෙනාපු හාල් අපිට දැන් අද සැකයක් තියෙනවා. මේ ගෙනාපු හාල් වෙළඳපොළට දාගන්න බැරි වෙලාද ඕ කියලා අපිට සැකයක් තියෙනවා. ඒක නිසාද මේ රජේසිය කියොണ്ട് දැන් මේ හාල් ටික දෙන්න හදන්නේ?
7: සහන ජනතාවට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ උපරිම සහන නැහැ කියන කෙනක තමයි ඔය කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම හොඳයිනේ ආණ්ඩුවක් හැටියට. මොකද ලොකු කැපකිරීමක් ආණ්ඩුව කරනවා ජනාධිපතිවරයාගේ ඉඳන්ම අගමැතිවරයාගේ ඉඳන්ම ඇමතිවරු මන්ත්‍රීවරු තාමත් මුළු පක්ෂයක් විදියටම ලොකු කැපකිරීමක් කරනවා මේ ජනතාවට වඩා හොඳ ජීවිතයක් හදලා දෙන්න.
8: බොරුවක් ඉතාම ලස්සනට ජන මනසට ඇතුල් කරන්න පුළුවන් ලංකාවේ තියෙන ප්‍රධානම ව්‍යාපාරය තමයි මාළිමාල. ඒක මාර හැකියාවක්. සම්බතියනවා නම් 210ට නාඩු කනවද 230ට නෑ. අන්තිමට උනේ නාඩු බැස 190ට බැහැපු ගමන් ඊළඟ ප්‍රශ්නේ මොකද උනේ? නාඩු වී ව්‍යාපාරිකයෝ ගත්තේ රුපියල් 90ට.
9: ජාතික ජනබල වේගී අපි කෑ ගහන්නෙත් නෑ, අපි කලබල වෙන්නෙත් නෑ. අපට ලැබුණු ජනවරම තේරුම් ගනිමින් අපි ඉදිරියට යන දේශපාලන ව්‍යාපාරයක්.
10: අද මේ ආණ්ඩුවට අපි ස්තුති කරන්න ඕනේ. අද මේ ආණ්ඩුව කොච්චර ආර්ථිකේ නංගල තියෙනවා නම් හාල් කිලෝ 20 ගෙවයි යන තත්ත්වෙට පත් කළ තියෙනවා මිලදී ගන්න. ඒ තත්ත්වෙට පත් කළ තියෙනවා මේ රටේ රාජ්‍ය සේවකයන්.
11: ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි රජයේ සේවකයන්ට හාල් කිලෝ 20ක් ගෙවීමේ ක්‍රමයට දෙන්නේ. හැබැයි මීට පෙර රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කාලේ හාල් කිලෝ 20ක් නිකන් දුන්නේ මේ රටේ අහිංසක දුප්පත් අඩු ආදායම් ලැබ ජනතාවට. අපි ඉල්ලා සිටිනවා පුළුවන් නම් වෙළඳැමතුමාගෙන් මේක ගෙවීමේ ක්‍රමයට නෙමෙයි නිකන් දීලා පෙන්නන්න හාල් කිලෝ 20ක්.
0: සයිබර් හැකර්වරුන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස ලබා ගැනීමෙන් පසු එම හිඟ මුදල පියවීම සඳහා එකඟ වූ ගෙවීමේ කාලසටහනකට අනුව කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශය මේ වන විට අදාළ ඕස්ට්‍රේලියානු බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා. මෙම ඇමරිකානු ඩොලර් මිලියන 2.5 මෑත කාලීන සයිබර් සොරකම් සිදු ඇත්තේ අලුතින් පිහිටවන රජ ණය කළමනාකරණ කාර්යාලය හරහා ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ස්වෛරී ණය වාරිකයක් පද්ධතිමය ඩිජිටල් ආරක්ෂණ බිඳවැටීමක් උපයෝගී කරගනිමින් වෙනත් ගිණුමකට හරවා යැවීමෙන් බවයි අනාවරණය වන්නේ. ඒ ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාතික මූල්‍ය ආරමුදලේ වැඩසටහනේ 5 වන සහ 6 වන සමාලෝචන යටතේ ලැබීමට නියමිත මූල්‍ය වාරිකයන් සුරක්ෂිත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් විසින් මෙම කොන්දේසි උල්ලංඝනය වීම සම්බන්ධයෙන් නිදහස් කිරීමක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කළේ මෙම ණය මුදල පියවීම සඳහා මුදල අමාත්‍යාංශය විසින් නව විධි විධාන සකස් කරමින් සිටින බවයි. එමෙන් සිටින ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහාය ඇතිව ශ්‍රී ලංකා බලධාරීන් මේ වන විට මෙම සයිබර් සොරකම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වමින් සිටින බවද වාර්තා වනවා. එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති නිලවරණයේදී වැඩිම ඡන්ද හිමිකර ගනිමින් කාන්තාවන්ට එරෙහි වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ කමිටුවට නැවතත් තීරීපත් වීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. මෙහිදී ප්‍රකාශිත බලංගු ඡන්ද 185න් ඡන්ද 144ක් ලබා ගැනීමට මහාචාර්ය රංගිකාද සිල්වා සමත් වුණා. ඒ අනුව පෙරමුණ ගැනීමට ඇය සමත් වූ අතර කමිටුවට නැවත තීරීපත් වූ එකම ශ්‍රී ලාංකිකයා බවටද ඇය පත් වුණා. විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙම ප්‍රතිඵලය හරහා කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මකතාවය ඇති කැපවීම පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව තුළ ඇති විශ්වාසය මනාව පිළිබිඹු වන බවයි. පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයා සහ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව පැහැදිලි කිරීමක් කළා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ජේෂා මහතා මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද හමු වුණා. පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා.
12: ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ බොහොම සාර්ථක සාකච්ඡාවක් තිබුණා. එතකොට අපි ඒගොල්ලන්ට පැහැදිලි කළා අපි යන මාර්ගය. අපි ඇවිල්ලා තියෙන්නේ කෙටි කාලයකට තාවකාලිකව. අපි ඇවිල්ලා තියෙන්නේ ඉල්ලීමක් තියෙනවා මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා. මේ ක්‍රමය වෙනස් කිරීමේ කටයුතු ඉෂ්ට කරන්න. ඒකේ සෑහෙන ක්‍රියාවලියක් දැනටම ඉෂ්ට කරලා තියෙනවා. අපි ඒකලංගව දැනුවත් කළා. මොකද අපි දැනටම ඇවිල්ලා තියෙන්නේ සුමාන 7යි. එතකොට මේ සුමාන 7 තුලදී අපි විවෘත කළා අනිත් ක්‍රිකට් ක්ලබ්ස් වලට සමාගම් වලට අදහස් තියෙනවනේ අදහස් ඉදිරිපත් කරන්න ෂෙන්ම ව්‍යවස්ථාව ගැන හැම මොනවාද කළ යුතු වෙනස් වීම් ගැන ඒ ඉදිරිපත් කළා. ඉදිරිපත් කරපු අය එක සාකච්ඡාවලුත් පැවැත්වුවා මෙතන. ඒක හදලා ඒක දැන් මේ මාසේ ඒක අවසන්. ඊට පස්සේ ඒක අපි ඉදිරිපත් කරනවා අපි ඒක පාර්ලිමේන්තුවට ගෙනියන්නේ. ඉතින් ඒක අපි සම්පූර්ණයෙන් පැහැදිලි
0: කරනවා. ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලක්හනින් ලබන සතියේ තමුණු බලාපොරොත්තු වෙන ආදිත සමගනවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට.
13: සති අන්ත පුත් පසුවිතරම

0: ඔබමින් සම්බන්ධ වී සිටින ඇඩිලේ ලක්කඩ ගුවන් නුදුලි වැඩසටනත් සමගයි. අප දැම සූදානන් වෙන මේ සතිය සඳහා සිතනැති ගීතය ඔබ එත ගැනීමටයි. ඉතින් අදත් වෙන්ද වගේම අප හිතවත් විජිත් කුමාසිනත් මහතා සූදානමෙන් සිටිනවා මේ සතියේ ඔහුගේ සිතරැඳුණු ගීතය අප සිලු දෙනා සමඟ මේ ආකාරයෙන් බෙදාහදා ගැනීමට.
1: නයන් අද මාගේ තෝරා ගැනීම ප්‍රේම කීති දල්විස් රචනා කළ ගීතයක්. ඒ ගීතය සංගීතවත් කරමින් ගායනා කළේ සංගීතවේදී මර්වින් පෙරේරා.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසි විටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනයෙන් සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී තුමින් සංජය බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අය බඳුමින්ද? දුමින්ද, අපිට නිතැතින්ම මේ දිනවල ලංකාවේ ඩෙංගු තත්ත්වයේ යම්කිසි වර්ධනයක් තිබෙන බව අහන්න තිබෙනවා. මොකක්ද මේ පිළිබඳව තිබෙන අලුත්ම තොරතුරු?
4: ඔව්, ඇත්තටම නයන්, මේ වන විට ලංකාව පුරාම වගේ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ දක්වා, ඒ කියන්නේ අද ඉරිදා දවස වන විට 60,000කට අධික රෝගීන් ප්‍රමාණයක් මේ වෙනමකට වාර්තා වෙලා තියෙනවා. අවාසනාවන්ත ලෙස මරණ 39ක් මේ වෙන විට වාර්තා වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මේ පහුගිය දවස් කීපෙම ගත්තොත් එහෙම දවසකට ඩෙංගු රෝගීන් 1200කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන තත්ත්වයක් තමයි වාර්තා වුණේ. මොකද පහුගිය දින 4ම ගත්තත් එහෙම 1200 සහ ඒ උදාහරණයක් විදිහට 1000කට වැඩි ප්‍රමාණයක් සෑම දිනකම වාර්තා වෙනවා. ඉතින් මේ තත්ත්වය පාලනයට යම් ආකාරයකින් ජනතා සහාය නොලැබුණොත් මේක තවදුරටත් මාසයක් විතර තවදුරටත් වර්ධනය වෙයි කියන කාරණාව තමයි තියෙන්නේ. ඉතින් රජයේ පැත්තෙන් ගත්තොත් මහජන පරීක්ෂකවරු, සෞඛ්‍ය පරීක්ෂකවරු මේ දුමායනයේ කටයුතු සහ පරීක්ෂා කිරීම සිද්ධ කරනු ලබනවා. ඇත්තටම ජනතාව අතර ගත්තහමත් නැහෙන මේක ඔවුන්ට දැනෙන්නේ නැද්ද කියන එක දන්නේ නැහැ. අපිටත් පුදුමයි, සමහර තැන්වල මිනිස්සු ඒ ඩෙංගු වසංගත තත්ත්වයේ තමන්ගේ ගෙදර අවට පරිසරය පිරිසිදු නොකරගන්නේ කුමක්ද කියන කාරණාව. ඉතින් ජනතාව අතර ටිකක් ඇල්මරික්ස් ස්වභාවයක් තමයි තියෙන්නේ. එකම ගත්තොත් එහෙම පළාත් පාලන ආයතන විශේෂයෙන්ම මාලිමාව, එහෙම නැත්නම් ජනතාවගේ පෙරමුණ බලයට පත් වෙලා තිබෙන අවස්ථාවක උන් සාමාන්‍යයෙන් ගමේ සමිති සහ ඒ වැඩ කරන කණ්ඩායම්, නමුත් සමස්තයක් විදිහට ගත්තොත් එහෙම ඒ පළාත් පාලන ආයතන වල කාර්යභාරය හරියට සිද්ධ වෙනවද කියන එකත් ප්‍රශ්නයක් බවට මත වෙලා තියෙනවා. මොකද පාරවල් ගත්තොත් එහෙම කැඩි කසල හැමතැනම දාපු පාරවල් තියෙනවා. ඒ වගේම අතුරු මාර්ග ගත්තොත් එහෙම හුඟක් වෙලාවට තනකොළ ලැබිලා ඒ නිසි පිරිසිදුභාවයෙන් තොර ස්ථාන ගණනාවක් දක්නට ලැබෙනවා. කොහොම වුණත් මේ වන විට ලංකාව පුරා මේ සෞඛ්‍ය නිලධාරී කොට්ටාස 124ක මේ ඩෙංගු අධි අවදානම් තත්ත්වය තිබෙන බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. මේ වන විට නයන් සෞඛ්‍ය අංශ සඳහන් කරනවා මේ ඩෙංගු වෛරස් 4ක් පැතිරිලා තියෙනවා කියන කාරණාව 1, 2, 3, 4 වශයෙන්. කොහොම වුණත් මේකේ දෙවෙනි කාණ්ඩයේ තමයි වෛරසයේ තමයි 80%ක් ලංකාව පුරා පැතිරිලා තියෙනවා කියන වාර්තා වෙන්නේ. කොහොම වුණත් ඉදිරි ඉක්මන් ක්‍රියාමාර්ග නොගත්තොත් මේ තත්ත්වය තවදුරටත් උග්‍ර විය හැකි බව තමයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඒ එක්කම ඊසාන දිග මෝසම තවදුරටත් පවතින නිසා සෑම දිනකම වගේ වැසි ජලය ලැබෙන අවස්ථා කීපයක් දිනකට වාර්තා වෙනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාත ගත්තොත් එහෙම ඩෙංගු වැඩිම පිරිසක් සිටින්නේ, භාගයකට වැඩි පිරිසක් සිටින්නේ බස්නාහිර පළාතේ. ඉතින් මේ වැස්සත් සමග මේ ඩෙංගු තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බව තමයි වාර්තා වෙන්නේ.
3: දුමින්ද, ඒ වගේම අධිකරණයේ පැත්තෙන් අපිට නොඑක් ප්‍රවෘත්ති දකින්න ලැබුණ පසුගිය සතියේ මොනවද අධිකරණයෙන් අපිට තියෙන වර්තමානයේ අලුත්ම තොරතුරු?
4: ප්‍රධානම කාරණා දෙකක් සඳහන් කරත හැකි නයන්. විශේෂයෙන්ම අපි පසුගිය සතියේ සඳහන් කරා විශේෂයෙන්ම අත්තරංගුවේ තරගෙන දැනට රැඳවුම් භාරයේ සිටින නදුන් චින්තක නොහොත් හරක් කට සහන සැලසීම සඳහා ₹5,50,000 මුදලක් ඉල්ලලා ඊට පස්සේ ඒක ₹20,00,000 අඩු කරලා එතනින් ₹12,00,000 මුදලක් නදුන් චින්තකගේ බිරිඳගෙන් ඩුබායි රාජ්‍යයේ සිට ලබා ගත්තාය කියන චෝදනාව මත අල්ලස් කොමිසමේට අත්අඩංගුවටපත් වුණා හිටපු අධිකරණ මාත්‍ය විජේදාස රාජපක්ෂ මහත්මයාගේ පුත්‍ර රජිත රාජපක්ෂ, ඒ වගේම හොරණ හජබ සංවිධායක චරිත් රංගන ශිල්පී චරිත් අබේසිංහ, ඒ වගේම සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙක් වන අරුණ වරුසෑන්දිගේ මහත්මයා ඒ තිදෙනාව අත්අඩංගුවට ගැනීමක් සිදු කරන ලැබුවා. ඒ වගේම ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කරපුවාම රක්ෂිත බන්ධනාගාරගත කරා. කොහොම වුණත් ගිය සතියේදී නැවතත් අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදු කරනු ලැබුවා. එහිදී අල්ලස් කොමිසම මොවුන් තිදෙනාට ඇප ලබා දීම සඳහා විරුද්ධත්වය ප්‍රකාශ කරා. ඒ වගේම මේ මොවුන් තුන්දෙනාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වෙච්ච කාරණා මත ඇප ලබා දීමට සුවිශේෂ කාරණා ඉදිරිපත් වීමක් සිදු වුණේ නැහැ කියන කාරණාව තමයි ඉදිරිපත් වුණේ. ඒ අනුව මේ තිදෙනාව නැවතත් 17 වෙනිදා ජූලි මාසේ 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. ඒ එක්කම නයන් මෙතන විශේෂ කාරණයක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. මේ තිදෙනා මේ මේ කතිකාවත මේ ගනුදෙනුව සිදු කරන්න ඩුබායි රාජ්‍යයට ගිහිලා තියෙන්නේ එකම ෆ්ලයිට් එකේ. වගේම නැවත පැමිණලා තියෙන්නේ එකම ෆ්ලයිට් එක. කොහොම වුණත් මොවුන් තිදෙනා ඒ ඩුබායි රාජ්‍යයේ සිටින කාලය තුල හිටපු අධිකරණ මහත්මිය විජේදාස රාජපක්ෂ මහත්මයා ඩුබායි රාජ්‍යයට ගොස් සිටි බවට අධිකරණයට කරුණු වාර්තා කරා. ඉතින් එතනදී යම් ආකාරයකට විජේදාස රාජපක්ෂ මහත්මයා හිටපු අධිකරණ අමාත්‍යවරයා ඔහුගේ පුත්‍රයා තමයි එක පැත්තකින් මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් යම් ආකාරයකට හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහත්මයාගේ සම්බන්ධයක් මේ කටයුත්තට තිබෙනවාද කියන කාරණය පිළිබඳවත් විමර්ශනය කරන බව තමයි අල්ලස් කොමිසම විසින් අධිකරණයට කරුණු වාර්තා කරේ. ඒ වගේම අනිකුත් විශේෂ කාරණයක් තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දෙවෙනි පුත් යෝෂිත රාජපක්ෂ මහත්මයාට නාවික හමුදාවට බඳවා ගැනීමට ඒ බඳවා ගැනීමේදී අදාළ සුදුසුකම් ඔහුට බඳවා ගන්න සුදුසු ආකාරයට සංශෝධනය කරලා විශේෂයෙන්ම පුවත්පත් දැන්වීම තුනක් මගින් අවස්ථා තුනක ඒ සංශෝධනය කරලා ඔහුව බඳවාගෙන ඒ වගේම ඔහුට සුදුසුකම් නැතිව බඳවාගෙන එංගලන්තයේ රාජකීය නාවික අකඩමියේ පාඨමාලාවකට යොමු කිරීම තුළින් දූෂණය කියන වරද සිද්ධ කරලා තිබෙනවා කියලා හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඊට පස්සේ ඔහුගේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඊට පස්සේ අධිකරණයට ඉදිරිපත් කරා. අධිකරණය ඉදිරිපත් කරාට පස්සේ රුපියල් 125 බැගින් වූ ශරීර අප දෙකක් මත කරන්නාගොඩ මහත්මයාව නිදහස් කිරීමක් අපමට නිදහස් කිරීමක් සිදු කරන ලැබුවා. ඒ වගේම ගමන් තහනමකුත් ඔහුට විරුද්ධව පැනව්වා. ඉතින් කොහම වුණත් මේ යෝෂිත රාජපක්ෂ මහත්මයාව සුදුසුකම් නිසි සුදුසුකම් නැතුව බඳවා ගත්තයි කියන කාරණාව තමයි චෝදනා විදිහට එල්ල වෙලා තියෙන්නේ. අනිත් පැත්තෙන් කරන්නාගොඩ මහත්මයාගේ පැත්තෙන් ඉදිරිපත් කරන දෙයක් තමයි නීතිජ්ජරු කියපු දෙයක් තමයි ඒ කාලේ යුද්ධය ඉතාම දරුණු ලෙස පැවිතිච්ච කාලයක්. ඒ වගේම හමුදාවලට අතිවිශාල ප්‍රමාණයක් අත්‍යවශ්‍ය වෙලාවට තිබිච්ච කාලයක්. ඒ අනුව ජනාධිපතිවරයාගේ පුත්‍රයා හමුදාවකට බඳවා ගැනීම තුළින් හමුදාවට බැඳෙන්න සිටින පිරිස් වැඩි කර ගැනීමට හැකි වුණා කියන කාරණාව ඉතින් ඒක සත්භාවයෙන් කරන ලද කාර්යයක් විදිහට තමයි ඒ කාරණාව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළේ. ඉතින් මේ නඩු කටයුත්ත ඉදිරියේදී තවදුරටත් විභාග වීමට නියමිතයි.
3: දුමින්ද, ඒ වගේම අනිකුත් කාරණා හැටියට මොනවද අපිට දැනගන්න තිබෙන්නේ?
4: කාරණා කීපයක් සඳහන් කරතෑගි නයන්. විශේෂයෙන්ම ජනතාවට යම් ආකාරයක සහනයක් සැලසිච්ච සතියක්. විශේෂයෙන්ම සුදු ඩීසල් රුපියල් 25 කිනුත් පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 20 කිනුත් අඩු කිරීමක් සිදු කරනු ලැබුවා. හැබැයි ඒ අනුව බස් ගාස්තු සහ ත්‍රීවිල් රථ ගාස්තු අඩු කිරීමක් සිදු නොවන බව තමයි සඳහන් කරන්නේ. ඒ වගේම ඩිස්කෝ ගෑස් රුපියල් 300කින් අඩු කිරීමක් සිදු කරනු ලැබුවා. 12.5 ගෑස් සිලින්ඩරයක් වර්තමාන මිල වෙන්නේ 4465ක්. ඒ වගේම මිල අධිකව පැවතිච්ච ලාස් ගෑස් මිලත් අඩු කරනු ලැබුවා. රුපියල් 1280කින් තමයි මේ අඩු කිරීම සිදු කරනු ලැබුවේ. මේ වන විට ලාස් ගෑස් සිලින්ඩරයක 12.5 සිලින්ඩරයක මිල 4965ක අගයක් ගන්නවා. ඒක රුපියල් 800 විතර වෙනසක් තවමත් ලිට්‍රෝ සහ ලාස් ගෑස් අතර තිබෙනවා. ඒ වගේම නයන් මේ ජූලි මාසේ බස් ගාස්තුව, ඒ කියන්නේ අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිවීමට නියමිතයි. මේ වගේම විශේෂයෙන්ම රුපියල් 30ක පිටිච්ච අවම ගාස්තුව රුපියල් 34ක් දක්වා වැඩි කිරීමක් සිද්ධ වෙනවා. ඊට සමානුපාතිකව මේ බස් ගාස්තු වැඩිවීම සිදු කරනු ලබනවා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ නව නාවික හමුදාපති ලෙස වයිස් අත්රිමාල් අඩ්මිරාල් ඩෙනියන් ප්‍රනාන්දු මහත්මයා පත් වුණා. ඔහු 27 වෙනි නාවික හමුදාපතිවරයා විදිහට තමයි පත් වෙන්නේ. විශේෂයෙන්ම වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් විදිහට තමයි ඔහු හඳුන්වන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම රියලිටි වැඩසටහනකින් ශූරතාවයේ දිනපු සංගීතමය රියලිටි වැඩසටහනකින් ශූරතාවයේ දිනපු පුද්ගලයෙක් විදිහටත් ඔහුව හඳුන්වා දීමට පුළුවන්. ඒ වගේම නයන් අවසාන වශයෙන් සඳහන් කරන්නට ඕනේ විශේෂයෙන්ම තහනම් පිරමීඩ ක්‍රම මේ ජාවාරමක් විදිහට ලංකාව පුරා ආයතන ගණනාවක් විසින් සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම ඔවුන් විශේෂ වරප්‍රසාද ලබා දෙනවා කියලා, එහෙම නැත්නම් මේ පිරමීඩ ක්‍රමයට මුදල් එකතු කිරීම ජනතාවගෙන් විශාල ලෙස සිදු කරනවායි කියන කාරණාව තමයි හෙළිදරව් වෙලා තිබෙන්නේ. මේ ගිය සතියේදී ශ්‍රී ලංකා මහා බැංකුව විසින් තහනම් පිරමීඩ ක්‍රම ආයතන පවත්වාගෙන ගිය ආයතන 25ක් පිළිබඳව මහා ජනතාවට දැනුම් දීමට නිවේදනයක් විශේෂයෙන්ම නිකුත් කරා. ඔබට විශේෂයෙන්ම මේ පිරමීඩ ජාවාරම් වලට අදාළ සමහර සමාගම් මේවා පිරමීඩ ජාවාරම් විදිහට නෙමෙයි තියෙන්නේ, ආයෝජන ලබා ගැනීම විදිහට තමයි තියෙන්නේ. විශේෂයෙන්ම විදේශ රටවල ඉන්න ඔබ සහ මේ අසන්නන්නන් විශේෂයෙන්ම මේ පිරමීඩේ ඉන්නේ මෙයාට මේ මුදල් ආයෝජනය කරනවා නම් පරිස්සම් විය යුතු බව තමයි සඳහන් කරන්නේ. ප්‍රධාන වශයෙන් ප්‍රධාන පෙළේ ආයතන වල නම් රසක් මේකට අයිති වෙලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ ඔබට මේ ආයතන 25 කිව්වොත් එම දීර්ඝ වෙලාවක් යනවා. මහා බැංකුවේ වෙබ් අඩවියට ගියාට පස්සේ මේ අදාළ ආයතන වල නිල නාමයන් සමග ඒ නිවේදන ඔබට පරිශීලනය කරන්නට පුළුවන්. ඉතින් ඒ සඳහා ඉල්ලා සිටිනවා එවැනි මේ අවස්ථාවක් තියෙනවා නම් ඒ ආයෝජන කරන කණ්ඩායම් ඉන්නවා නම් කරන පුද්ගලයෝ ඉන්නවා නම් ඒ මේ තහනම් පිරමීඩ ජාවාරම් වලට අහු වෙන්න එපා කියන කාරණාව තමයි ශ්‍රී ලංකා මහා බැංකුව ජනතාවට නිවේදනය කරන්නේ.
3: දුමින්ද දත් අප සමග සම්බන්ධ ලංකාවේ තොරතුරු බෙදා ගැනීම පිළිබඳව බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතියේ හමු වෙමු. ආයිබෝවන්.
4: ආයිබෝවන්.

ඉතිං තවත් දවසක නිමාව කරා කෙමින් ළඟාවෙමින් සිටින්නේ. මංහිතනවා අද දවසත් අපි ඔබ සමඟ මේ ගත කළ හෝරාව ඔබට සතුරුදායක හෝරාවක් වෙනට ඇතේ කියලා. සමගෙනට මත්තෙන් අදත් මතක් කරන්නම් ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයට ආධාර පිණිස සිදු කරන ශ්‍රී ලංකන් කරිනයිට් 2026 ජූලි මාසේ 11 වෙනි සෙනසුරාදා ඇංගෝකෝ හෝල් එකේ තමයි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන්නේ. 376 සෝල්ස්බරි හයිවේ පැරාෆිල් ගාර්ඩන්ස් කියන ස්ථානයේ තිබෙන්නේ. සජිත ඇන්තනිත් අත්මේම කරිනයිටට සම්බන්ධ වෙනවා. ඔබට මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට හෝ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට අවශ්‍ය නම් අමතන්න 0.32.637.939.637.939 එවගේම ප්‍රදීප් 0.52.132.515 නවීන් 0.50.801.418 ඒකම අමිල 0.401.739.748 ඉතින් මේ ඕනෑම කෙනෙකුට දුරකථනයෙන් කතා කරලා ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඉතින් දැන් මේ මූල්‍ය වර්ෂයක් අවසාන වෙලා අලුත් මූල්‍ය වර්ෂයක් ආරම්භ වුණ සතිය ජූලි මාසේ කියන්නේ. ඉතින් නියම නැත්තම් නිව් ෆයිනෑන්ෂල් ඉයර් එක. ඉතින් මෙතනදී අපිට වැදගත් වෙන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි පසුගිය මූල්‍ය වර්ෂය අවසාන කළා. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් ඉයර් එක ඉවර කළා. අපි ඒ අවුරුද්දේ කරපු රැකියාවේ ලැබුණ මුදල් වලට බදු ගෙවපුවාට ටැක්ස් රිටර්න් එකක් දාලා අපි වැඩිපුර ගෙවලා තියෙනවා නම් බදු, ඒ බදු මුදල් අපිට ටැක්ස් ඔෆිස් එකෙන් නැවත ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් යම් කිසි හේතුවකට අපි බදු මුදල් අඩුවෙන් ගෙවලා තියෙනවා නම් ඒ මුදල් ගෙවීම සඳහා අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ අලුත් මූල්‍ය වර්ෂයට, එහෙම නැත්නම් මේ ටැක්ස් ඉයර් එකට යම් යම් වෙනස්කම් ෆෙඩරල් ගවර්න්මන්ට් එකෙන් සිදු කරලා තියෙනවා. මොනවද මේ? මේවා අපිට කොහොමද බලපාන්නේ? අපිට බලපෑමක් තියනවද? මේවා වාසිද අවාසිද? මේ සියලු කරුණු අපි ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ඉතින් අපි සමග මේ ඇඩිලේඩ් වල ජීවත් වෙන මේ කරුණු පිළිබඳව හසල දැනුම් තිබෙන පුද්ගලින් ඉන්නවා. අපි මෙහෙම කෙනෙකුට කතා බහ කරලා පිළිසඳරක් සූදානම් කරගෙන ඔබට ඒ තොරතුරු ඉදිරියේදී ගෙනෙන්න. ඉතින් අපි ඒ පොරොන්දුවත් එක්ක අදට ඔබෙන් සමුගෙන යනටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේ ඔබ වෙත ගෙන සදහම් සිතුවිල්ල ගෙනෙනු ලැබුවේ කථිකාචාර්ය පූජ්‍යපාද නිග්ගහන ඥානානන්ද ස්වාමීන් වහන්සේ විසින්. අපි උන්වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්නට කැමැති. ඉතින් එක්කම අද දවසේ පුවත් පසුවිපුරුම් වෙත ගෙනාව නිරෝධ කාර්යවසම් සිතරදි ගීතෙන් අප සියලු දෙනා පිනවී අප හිතවත් විජිත් කුමාර් ශ්‍රේන්ත මහතා. ලංකාවේ සිට නුදුරුමානේ විශේෂාංගය හරහා අප සමග සම්බන්ධ වුණා ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරි මහත්මයා. ඉතින් ලබන සතියේ තවත් මෙවැනිම රසවත් වැඩසටහනක් එක්කාසු කරගෙන අඟහරුවාදා රාත්‍රියේ ඔබේ ආලින්දේ ඔබත් සමග ඉතා සතුටින් තවත් හෝරාවක් ගත කිරීමට බලාපොරොත්තු ඇතුව අද දවසේ මම ඔබෙන් සමුගෙන යන්නම්. මේ ඔබේ හිතවත් නයන් පෙරේරා. සිළු දිනාටම සුවදායක සතියකට ආසිරි. ආයුබෝවන්.